0: 들어. 또 마도 부동아 김이래 마도 또 마도 부동아 김이래 마도 때 드라마 노 마도 여러 개 마도 때 이제 아까 부부 뭐 이때 오빠 매초 에 진짜 이쪽에 이런 것도 마도 부동아 가르 마도이 아까 코칭에 이제 마다 이제 마도 마다 이제 매 마부 너도 매이 도쿠탄도 노 시레니니 때문에 노 시레니 기대네요 때때 매우 기도 탄도 스타마다 아니 그 따도 트라이 야 아마 따가 가리 안 안네 지루 오이 디 베네핏 오 만나고 매마아 마토 또 꾸미지 얘기 아빠 이거 또 매라 마토 이란도 야 오게 그때 마타 이주 오데 파메츠 오 파카리에 에 어느 거 말이 에레 지그룽 나에 베네 아까 마라도 야 데르메니 데데 데데 파파기 나라 데웨 주라레 너드메 고 마라마웨 데토아토 이케앙 에 테레 우아투 아 안데레 cookie aren e no ne clean en is ne e prago to pe miu orera e te no ne re tan de du tu ar gare er men ge wo no te me e o te me mate china e umu pagario no te me e no ru masiga e te pa me tu a e no i de me e kar te pa me tu a e kiten ai e te we ni te nga e ka paina e merato no de trato mu tu ar ge wo i riro i te rawa i te o peu tarato i matau i tō rato tupu maunga i tō rato tuatau e tom tēmei rato ki tuatau e pakari ere rato. Nā rā, mea mataore i rito i tō matau putu putu ama, ko te tai ngā ue, āpa i tō matau pāmitua tarai akarukenda i ana, e te ki wao, te kua entaitoro ko ora rato ki te uki ki te pupu o te koe te Pacific Home Care. Mataora te ngā pupu tā mātua e re nei tō tiri rua. E teire a mātua ngā e putu putu ana koe iau koe te arepure o te PIC i Point England. Aruke ngā i e free ue te tātou e we pay a rent fee i te ngā i tā mātua putu putu ana. Mei takitika e te putu putu ana i te ariki mo e mātua ki a ki tanga ngā mātou i tō rātou ngutuare, tō rātou hōro, e ngā e putuputu ngā nō mātou. Kāre tō mātou putuputu ngā, kāre a mātou ngā activity, a kāna tāwai me te rangaranga, te wetura, i rutu i tō mātou putuputu ngā. Mari rā, ngā mea mataore i rutu i tō mātou putuputu ngā, ko te imene, ko te pere, ko te luarara, anō mātou mātou e, me ere me te te wa te tanga te kira te putu putu anga kia kite mātou e koe e mitara introduce me ki a ea e si kia feel free tom tātou i te tangata i te ere me ki te tātou putu putu anga e maramo ki tātou e to tātou putu putu anga kuka aren e kuka aren i rai kare kare te tai unless rai mitara re tāne amota au e wane amota au me atuka i rao ki ara mai. Pinga tika e te matara, i tēne tīnā ka pāpua ki ako e kāre te reo mitua, te always look forward to ki tēne ngā
1: Aha, mene, aha, mene.
0: They always look forward to that. Te tai te me tama, te pupo o te wari, o te fortnight. Ara mai re rato wigiri, ara mai rato koe te rangai. Eti, oki rato ki tika, akaro, nā te tai o pāki ki tia tue, ai, no tēmu e tēne ora i wo.
1: Oh, e te akaro.
0: Nā rā, te ngā ngai e nā mātou, nā ku e toku ruru kumichi i te aka mā arara ora i te ora kātoto. Me putu putu mātou, aka mā arara ora. Me kui koe tā amuni pokari, mama ora e te
1: rā
0: mātou.
1: Mama.
0: Ki te koe rā anau no o te rā fortnight, kui amuni pokari. Te rira te wareire, e wareire o te mātou rā. Mitaki tika e mātou. Te rira te mea mitaki tāku i kite mai. Me umumure nā kui te ari i te kimi mita au e tai kore noko nei no te o different organization o te government, especially the health. Aka mitaki o te putuputu anga tamaine ti taratu e rawene, taratu program i koe te pukapuka hōro. I te komakomanga ki rātou e rauka te tai tuko anga aka noono anga ko ere mai rātou ki tō mātou putuputu anga rawe i tā rātou programu no te check i tō tātou health check. Ka maramara mo i ke mai ki a koe ea te o condition ea te o tā rātou ka oronga mai. mata ora jige matu.